0: කොම්මෙ උමුරක
1: කොම්මෙ ෆන්තියක
0: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
1: අඩ්ඩිහනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
2: අරගුණමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තන් හමජීෆාවා ගතුන් දෙන් ඉවඩනවානේ කීරිත කරුවාන කියවුන් මියදු ඉවඩනවානේ Surat Al Imranuge Sateka Nuwadi Havana Ayatum Fashayagin Esura Nimma Suratun Nisa Fashayagin Esuratuge Asharvana Ayatuge Nila

ඒ ෆොතුගාහුල්වරින්නේ ෆොතුන් තියබෑමිහුම් වංහනාකුම් උළුණු කන්තවගේ තෙරෙන් ගින කන්තත්තගේ තියබෑමිහුන බයංකු දෙව්වා. අදි ඒගෙ ගින කන්තත්ත අෆූ කුරව්වා හාල් හම කශවරුම් තිමන් රස්කලාංග රසූලා තිබෑමිහුන්ගේ ගාත වඩාගෙන්ෆි හම කශවරුම් අල්له හගරතුන් නූරකායි බයංකුරණී ෆොතේ තිබෑමිහුන්ගේ ගාතන් අතුජ්ජේ.

ඒ අහරෙන්ගේ ගෞමගේ මීහුන්නේ මොකද්ද ස්වගෙන්වා බිම තිබෑ මිහුන් වන්නාශ එබිමකී තිබෑ මිහුන්නටක අල්لهහු කණ්ඩඩුවාෆාවා බිමෙ අදි තිබෑමිහුන් ෆුරගස්දී එඹරිනු ගන්නාශ ඒරුන් තිබෑමිහුන් ගෙල්ලෙන වෙගෙන්වා බයකම්ගා වෙගෙන් හිඟෑදානෙතේ.

ඒවරෙන් එරසුගා දෙමිතිබි හා හිඳකු එක්ගොතක වෙස්තිමමෙන් එරසක නුවන්නා නුවේ ෆහ කලේග ෆානුග වෙරි රස්කලාන්ගේයායි කලේග ෆානු වඩාගින් එවරෙන්න්නා හංගුරාම කුරබ්වාශ තිමම් මෙ මිතාංගා තිබේ නුවේ.

0: මේ අද මත ලා බදල පම ඇත පොරෙන් හ හිල් බැන්දින හදියාකු
1: හිත ද ඒක බොනංගුලන වාහක බොනැබුණ හ හිවන්න
0: එක හිත තද විජ ර මාරග
1: අගර හම ටිග අරුණ මෙහයි සබන් දෙ මහතක්කාලාන මියද අරුණ මවලූග වාහදක්වාලම පුරසත අරුවාන පහු පැවරයි අස්ථාමලයකු යමග
2: وعليكم السلام ورحمة الله وبركاته زينة
0: ಬಂದರ್ ಸರತ್ ನನಗ
1: ಆ ಕುರಂಜೇನ್ ಕುರಂಜೇನ್
2: ಗಾಲನ್ ನಿಕೊಂಡಂಜೇ ನೋನಿ.

0: දේර් රබියුල් ආඛිර් දිවිහි රාජ්‍ය ඉස්ලාම් වීදොස්
1: ජන් ඉස්ලාම් දිනුගේ හිදායත් ලැබුමායකු අංහිනුන්න මුජ්තමවුගා හක්කු මගාමා රක්කා තිරිකමා වාර්ත මුදලුන් හක්කු ලැබුම් ෆදකංකං කෂවරුයි
2: දිවිහි රාජ්‍යෙන් ඉස්ලාම් දිනුගේ හිදායත් ලැබුමායකු කීරතු කුර්ආන් කියවුමා දීනි ෆර්ගුතං අදා කුර්මට්ටකා මුලි රාජ්‍යේගා අකුර් උංගන්නා දිනුම් ෆෂුන මේ දිවිහින්ගේ මෙතුකා උංගිනුමුගේ රූහ ආලා විසබබේ
1: දීනී අදි දුනියවේ ඉල්ම් හෝදුම දිවෙහින් රාජ්‍යයෙන් බේරත් දතුරුකු බොඩති ඉල්මරින් නවමුගේ ෆුරසත් හුළුවිගෙන්දිය
2: රාජ්‍ය ඉස්ලාමම ෆෝ දුනියේගේ බොඩති ඉස්ලාමී දෞලතක සියාසී අදි ව්‍යාපාරයේ ගුළුම් පදහිවේ
1: අරබි ව්‍යාපාරවරින් රාජ්‍යයන් ඇස් රාජ්‍යයේගේ බොලීගේ ව්‍යාපාරියා එහෙනිහින් උපෙද්දුන්තා බේර් කවුන්තක තාරෆි
0: دیر ربیع الاخر دیوہی راج اسلام بیدوس
2: دیوہی راج اسلام بیتا نوستے کا حرف رے دوس 13 سپٹمبر آدھی تا دوس
3: سادو آدھے اشین دے
4: کامک تو آلوانڈا گوالے بھی
3: سادو کے حوال کو را کبھیں مسکتے سے ورا فرواتری کمای کی رنگل کورا موزفے احرم بلیس نو بلیس اوری ہا کمے ستکورنے ورا ذمہ دارو کمای کو ایکم فاہگا کو شکر ادا کرم وگن گوالی
4: شکریہ سر
3: تیگو تن ابد سکوری ادے تی ہی ورا فرواتری کن دو کن نو لاتیں گے
5: එන් හා 441 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩි 90 මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
6: දිවහිරාජ්‍යයේ අඩෝ

0: දේ රබියුල් ආඛිර් දිවිහි රාජ්‍ය ඉස්ලාම් බිදොස්
1: ජන් ඉස්ලාම් දිනුගේ හිදායත් ලැබුමායකු අංහිනුන්න මුෂ්තමවුගා හක්කු මගාමා රක්කා තිරිකමා වාර්ත මුදලුන් හක්කු ලැබුම් ෆත කංකං කෂවරුයි
2: දිවිහි රාජ්‍යෙන් ඉස්ලාම් දිනුගේ හිදායත් ලැබුමායකු කීරතු කුර්ආන් කියවුමා දීනේ ෆර්ඝුතං අදා කුර්මට්ටක මුලි රාජ්‍යේගා අකුර් උංගන්නා දිනුම් ෆෂුනො මේ දිවිහින්ගේ මෙතුකා උංගෙනුමුගේ රූහ ආලා විසබබේ
1: දීනී අදි දුනියවී ඉල්ම් හෝදුමා දිවෙහින් රාජ්‍යයෙන් බේරත් දතුරුකු බොඩති ඉල්මරින් නවමුගේ ෆුරසත් හුළුවිගෙන්දිය
2: රාජ්‍ය ඉස්ලාමු මෆෝ දුනියගේ බොඩති ඉස්ලාමී දෞලත්තක සියාසී අදි ව්‍යාපාරයේ ගුළුම් පදහිවේ
1: අරබි ව්‍යාපාරවරින් රාජ්‍යයන් ඇස් රාජ්‍යයේ බොලීගේ ව්‍යාපාරියා එහෙනිහින් උපෙද්දුන්තා බේර් කවුන්තක තාරෆි
0: دیر ربیول آخر دیوہی راج اسلام بھی دوس
2: دیوہی راج اسلام بھی تا نوستے کا حرف رے دوس 13 سپٹمبر آدھی تا دوس

0: මේ තාරිහි එත තස්වීර්තකෙක් කුල ජසෑදී තිරුම්ගෙන ස්තේන කුල ෆිස්සේ.
1: කොදි මොහ මොඩිය මර එදි මේ ඉන්නේ එක්ක මහරයන් බිය කියන්නේ මිර තු කුකුනේ නුකුල්ති.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබරු ගෙම්ම මිරුම හෙඟුන්නනි කොන්දා කුතා
3: ඒ කී කුරන් ඉබරු ගෙම්ම මස් මිර තනත්ති බදනි
2: මෂ බෙලි දානෙන්නු මයින් කුරෙන්ජේ කමෙන් ඔබ දානෙන්නු ඒ නුනස් බල මමියේ මිරෂු ගේ අතොල වරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගි
0: ඒ වේලා
4: කොමෙ පුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆණ රැග රිපීට් හම එදෝ හොගේ රේගඬු දිහකටි තිරීහුගා ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ಪಾರ್ಕಡಿ ತಿರಿಯುಗ
0: ಎಂಗಿನ ಸತರ ಸ್ಟೇಕ್ ಸಾಲಿಸ್ ನೇ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯನ್ನು ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
4: ಹಮೈಕಣಿ ದಿವಿಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು

0: ¡Suave, Javi! ¡Suave,
1: Javi!
2: ගඩ මිහාර ෆස් ගඩ තිරිස් හම්නෙට් මිගඩි කුරියම් මෙදනී උෆාවර හවීර මිෂෝ ෂෝග මියදු ුදේවරහ ගිනකුදින්නා වාහක දක්කාලා මී මසෙක්කත ෆුරියම් කොල්ල විච්ච හෙමයි තිං කුදින් වෙස් මියද මි වනි ෂෝග හුරි මසෙක්කත ෆුරියම් කුරුමක්ෆව හදියාව සෝදාෆ එම හුරිහා කුදින්නස් හදෆාර් ශ්වන් වේප කියල්දේනං මි ෂෝ කුරියෙත්තා ගොයි ෂෝ කුරියෙත්දානි හම මසෙක්කෙත්තකින් එකුදවිගෙන් හතර මසෙක්කත මියදක ෂෝගස් කුරියකින් හුරි ඒ හතර මසෙක්කතක ස්පෙලින් බේ වකි කොල්ලමා දෙතින් ජුම්ල හද එම් මෙතින් සුවල් මේ මසෙක්කෙත්ත මි ෆුරිහම කොක්ගෙන් ඉනා මෝදම ෆුර්සත හම කොම කුච්චකක් වෙස් ඔයි එක මියදක ෂෝ නිම්මාලාවකුත මිහල් මෙ වැනි චීෆ මි දුවස් කොලකි විස්සාර දුවස් කොලකක් වීම හුරිහා කොදින් වෙස් මෝසුම බලෑගෙන් හුරිහාකම වෙස් මේ රාවන් මසෙක්ක කුරම් වානි මියදුවස් වරක් විස්සාර දුවහේ මාලයක් එහෙවීම ආ වීරු ගඩිග නිකුම වලේ කුදින් විස්සාරය සමාලුකන් මෝසුම සමාලුකන් දීකෙන් මේ බේර නිකුම ඔලේ බලම් එහෙම මියදුකේ ෆාවර හවීර ෂෝ නිම්මාදාෆා ශ්වන් බේබේ වකි වෙලාන මියදුක ෂෝ උෆෙද්දි ශ්වන් බේබේ ඔන්නයාගේ ප්‍රොඩියසර් එකතුන් හිතිරි වෙදිනී ශාෆී බේබේ දෙගේ තිරුම් ප්‍රෝග්‍රාම් උෆෙද්දුමග මාෆ් කරවා ප්‍රෝග්‍රාම් ෆොනෝමග හිතිරි වෙදිනී සුදා දත්ත එහෙම මියදුක උෆාවර හවීර ෂෝ නිම්මාදානි වරක් ෆෝරික දදාවේ කයකෝ හැම අන්න හෆ්තා කොකෝ දෝබස් උෆාවර හවීර ෂෝ යකෝ බදල් කොල්ලුමග මියදුක මකි වෙලාන මස්

0: ඊරානක මිලක් රිසෝස් ෆුල් ගවමේ එම ඊරාන හැම එක්කම හිෆා ඊරාන රිසෝස් බේන කරන්නේ ඊරානක මෙහ පපෙටක බට්ටාගෙන හැම එකත් අකන්ත කරන්නේ එම මිහාරුව සම ඉස්තිමාර් කුරි ගහලත ගන්නානේ ඒ බාරෝතිය එකම වාති කුරි ගහලත නුගෙන් දෙවෙනි මියෝගේ ඉංග්‍රීසි නැකේ මර බයින්න දුනිය මේත ඒවරු ගෙවස් පාරින්නේ මියාරක මෙහත එම මිහාරු මේ එලි ෆියෝරත කවුරු මෙදන්නේ මගේ සෞත හැකි ඉංග්‍රීසිගේ තෙරින් ආමු වරපඩ මියාර ඉස්රේල් හගේ ඉංග්‍රීසි ඉංග්‍රීසි ආමුන්න ඉංග්‍රීසි උරයම නක නුබා බයින්න නේ ගෙතන රයිස් මකන අගල බයි අවුරු මෙදක රයිතු වාකෙන් අවුරු මෙදක ඉංග්‍රීසි දෞලත වදි ෆොයින් යහූදීන්ගේ බාහරා නුෆුස් එකම සෝබු ඉංග්‍රීසි මදු ලීඩර් කන නෝනි ඉස්රේල් දක චූප්පස් බුණ දකන කරේ ආදි ඉච්ච බුණ දස් බුණ දානි අගමති නෝනි හම එකනි දුලුම් බුණ දා ඉච්චින් කීස් ඒගොත කන්තන් ගොත එම ඉංග්‍රීසිගේ එතෙරේ රයිතුන් බදල් වාති රයිතුන් වෝට් නොජිබි දානති වෙරිකන් ගෙල්ලි දානති ඒගොත කුරා කවෙන්නේ හාසුක ලේබර් පාටිගේ සපෝට් බේස්ක වරබ්බඩ ෆලස්තින තායද කුරි ලේබර් පාටි මේකම් මේ කුරි එම එමිහුන් එකම් කුරන සියාසි බේනු එමිහුන් වෙරිකන් දමාට ඒත එවාසිකි ලේබර් පාටිගේ බයි බේබි ෆුලුන්ගේ වාදේ මගාමගේ වාදේ ෆලස්තින මේකම කොද්දේන මේ කියප මිහා එයිම එමිහුන්න රයිතුන්ගේ සපෝට් ගෙල්ලේති ඒ සියාසි ගොතුන් ලිබේ ගෙල්ලු ෆොබද්දම් වේග මේ ෆියවල මීරි ඒගොත කොස් මේ ෆලස්තිනට කම කොද්දේක කුරි කවෙන්නු මේ
1: අද මමෙන් දෙ මේ ෆියෝල්තෝගේ වහක දක්කායරු ඉංග්‍රීසිගේ මේ ෆියෝල්තෝගේ සබොන් යහුදීනා දෙකොළ යුරෝප්ගේ එහෙන් ගවුම්තකුන් ෆියෝල් වලු මක්කිහවර ගිහි වල ලිබෙන කව ගබු කරේත ජවත්
0: යුරෝප්ගේ බයි ගවුම්තංගේ බොරි ෆියෝල් අලාප් මිහාර ඉංග්‍රීසි නවරස් කුරිමිස් නියද ෆලස්තිනුගේ ආ මස්සලාග එහෙනමස් මේ ෆියෝල් අලනි වරන් ආදා ෆියෝල් ත ඒ වාවත කි යුරෝප් ආදියස් තියම හම ගෑගණක බලකම වඤ්ඤා හම වර බොඩ යහුදීන්ගේ නුෆුස්ක වර ගින ගවුම්ත එහෙනමස් මදු ගවමගේ බෝලේ මිසක ස්පේන් ಐಲೆಂಡ್ ಏತ ಮಿಕಾದ ಬೈಕ್ ಗೌಮಸಂಗ ಬೋಳೆ ತಂಕ ನುಫೂಸ್ ಕುಡ ದೆ ಕೊಂಬಗತ್ಕ ವಿಸ್ ಮಿ ಯುರೋಪ್ ಮಿ ಹುನ್ನಕಿ ಕೊಂಬಗತ್ಕ ಸಮಯ ಮುಸ್ಲಿಮ್ ನಾದ ಕುಡ ಸೋಲಿ ಬಿ ಹಂಗುರಾಮ್ ಕುರಿ ಮಿ ಹುನ್ ದೆತ್ತೋಮಿ ಅದಿ ಎಮಿ ಹುಂಗೆ ಕಶಿ ಗಮ ಇಸ್ತಿಮಾರಿ ಹರಕಾತಕ ಎ ಜೀನ್ ತ ಹುನ್ನಾನ ಎಮಿ ಕೊಂಗುನ್ ಕಂತಂಗಿ ಏತ ಎ ಜೆನೆಟಿಕ್ಲಿ ಎಮಿ ಹುಂಗೆ ಇಸ್ತಿಮಾರಿಯ ಹರಕಾತ ಅದಿ ಎಮಿ ಹುಂಗೆ ಎ ತಕಬ್ಬುರು ಕಮ ಎ ಹುರಿಹಾ ಇತ್ತೆ ಫೋರ್ವಾಗ ಉನ್ನಕ ಸಹಗೀಗತ್ಕ ಕಮ ದಿಮಾವರೆ ಚಿ ಫೆನ್ನಾನ ಮಿಸಾಯಕ ದೊರುಣ ಹಗುರಾಮೆ ಫಹು ಎಮಿ ಹೋಳಿ ವರದ್ದೆ ಸುಲ್ಹವೆಗೆ ತಯೊಳೆನಿ ಏತು ಏಕಮಕ ಸುಲ್ಹವೆಗೆ ಉಳೇರ್ ಬಲ್ಲ ಎಮಿ ಹುಂಗ ಮಿಹಿರೆ ಜನಸೇಡೆ ಹಿಂಗಾರ್ ಮಿಯೊತ್ತಿ ಹಮ ಫೆನ್ ಇವಂಗ ಹೀವನಿ ಹಮ ಫಾರು ಏತು ಅಮೆರಿಕಾ ಕುರ ಕಮ ಕಮಂಗ ಹೀವನ್ ಮಿ ಫಾರುಸ್ ಎಮಿ ಹುಂಗ ಅಮೆರಿಕಾ ಕೊ ನುದಿಯ ಕೀವಗೆಂತ ಅಮೆರಿಕಾ ಯಾ ಯುರೋಪ್ ಗೋಮತ ಕಮೆರ ವರ್ಬಡ ಹಿಂಗ ಅವನು ಜೆಫತ್ ಅಮೆರಿಕಾ ಹೋದು ಯುರೋಪ್ ಗೋಮತ ಕಾರು ದೆಕೊಳಂಗ ಬಫಿಯ ಒಳ್ಳ ನೇಟೋಗ ಮಸ್ಸಲಾಗಯಾ දැන් එංගොස් බාර් කන්තත්තෝගේ මෙන්න خیال تفاصيل වීම එමි අනේ ට්‍රම්ප් කෝ فاطمه මෙහුණු දිය ට්‍රම්ප් ආ මෙහුණ ජීවුන වස්සදෙක් එහෙනුනම ඊරාන අරගත් කොස මෙහුණ දානේ දැන් අනෙක් කොළ නුදිය ඉස්සෝබකි එමිහුන් යැති යුක්‍රේන මස්සලා වරබ්බඩ රෂියාගේ බිරු එමිහුණ අයපොයි එවිම රෂියාගේ කොරමත් නුදිය එහෙන්තරක කොස එමිහුන්ගේ මි එක හතියාරා ඇච්චි හුස්කොන් එමිහුන් බාර් දුවේ නුදානේ එමිහුණ ඇගේ අද මුස්තක්බල් රෂියා කොරමත් ලන් ජීහදාන එහෙම වෙක ඊරාන අරගත් කොස එමිහුන් බාර් නුයි එමිහුන් නම් මියද කොණෙන් ඒ බාරෙන් අස අගීගතු ගේත ಯಾವಾಗತ ಕಿ ದುನಿಯೆ ಮಿಹಾರ್ ಮಾವರಿಫಾಯ ಟೆಕ್ನಾಲಜಿ ಅಚ್ಚಿ ವರಬ್ಬಡ ಟ್ರಾನ್ಸ್ಫಾವೆ ಎಮಿಹುನಕ ಮಿಹಾರ್ ಕುರಿ ಕುಣ್ ಇಸ್ತಮಾರಿ ಕುಳಿಗನ್ ಕುಳೆಯ ಕಣ್ಣೆ ಏಕ ಮಿಮಿಂಗ್ ಜೆನೆಟಿಕಲಿ ಜೀನ್ ತಹು ಎಬ ಹುರಿ ಅಚ್ಚಿ ಅದಿವಸಮ ಬೊಡಾ ಕಮ ಎಮಿಹುನಕ ಮಾ ಮತಿ ಬೈಕ್ ಕಮ ದೊಮ್ಮಿಹುಂಗ ಮೊಳು ಕಮ ಮಿ ಹುರಿ ಹಾ ಇತ್ತಿಗೆ ವಿಷ್ಣು ತೈ ಮಿಂಗ್ ಒಟ್ಟೆ ಕವೆ ಮಿಹುನ ಕೊಡಕ ಮಿ ಮಾಮಲ ಕೊ ಲಂಗ ಇಚ್ಚೆ ನೇಗೆ ಏಕ ಕಮೆ ದಿಮಾವೆ ಗೇತು ಎ ಎ ಎ ಎ ಮಸ್ಲಹತ ಜಹುಡಿ ಮೈಂಗೇನಿ ಎಮಿಹುಂಗ ಹಗೀಗೆ ಕಾಗುತೋ ಹಿಕುರನ ಅಮೆರಿಕಾಸ್ ಗೋಮತಕ ಮಿಹಾರ ಆರಾಗನ ಮಿಗುತಕಂತ ಕುರಾನಕ ಎಮಿನ ಸೀಕರ ಮಿಹಾರ ಇಸ್ತಿಮಾರ್ ಜಮಾ ಹಿಂಗೆ ಜಕಮ ಫಾಳು ದಿಮಾ ಕುರಣಿ ತಂತ ಹಮ ಅಸಲ ಫೇದಾದ ಹಮ ತಂತ ಮುಡಿ ಎಕ್ಕ ಹಮ ಎಮಿ ಹಂಗ ಮುಷುತೆರೆ ಇಲ್ಲ ಹಮ ಗದಬಾರು ಮೀ ಹುಂ ವಗನ್ನಗ ರಗೌಂತಕ ಅರಾಗಣೆ ಹಮ ಇಗೊತ್ತ ಮಿ ಕಂತ ಕೊರೆ ಕಮ ವಾಗುತಕಿ ಕುರಿ ಜಮಾನು ಕಂತ ಕೊರೋನಿ ಕುರಿ ಜಮಾನು ಬಡಿಸಿ ಭಾರತ ಹಿಂಗೇತೋ ಎಮಿ ಹುಂ ಎಮಿ ಹುಂಗೆ ಮೆದುಗ ಎ ಹಂಗ ರಾಮತ ಕುರಿರುಗ ವೀಗುತಕಿ ಎಬ್ಬೆ ಕಾನ್ ಬೇಕು ಗದವೆ ಏಕಂ ಕುರಿ ಮಿಹಾರ ಸೆಮಿನ ಕಣ್ಣು ಕುರೆ ಬೊಡು ಬಾರಕ ದಿಮಾಕ ಏಕಂ ಕುರಾಕ ಏಕಂ ಹಗೀಗತಕಿ ಹಿಂಗೇತೋ ಇಂಗ್ರೇಸಿಂಗ್ ಮಿ ಫಿಯೋಳಗ ಸೌಬುಂ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಇಸ್ರಾಯೇಲ್ ಜಿಹಿಲುಂ ಕಮ್ಮೆ ಸಣ್ಣಾನೆ ಎನ್ನವ ಇಂಗ್ರೇಸ್ ಮಿ ಇಸ್ರಾಯೇಲ್ ಹೆಂಗೆ ಹಿಂಗೇತೋ ಮಿ ಫಿಯೋಳ ತಕ್ಕಂ ಲಿಬೇನ್ ಮಾಬುಡು ಗೆಲ್ಲಿ ಮೇಲೆ ನೋಡಾನೆ ಕಂ ಅಮೆರಿಕಾ ಎಮಿ ಹಂಗೆ ದಿಫಾ ಗೋ ತೀಯ ಎಮಿ ಹುಣಕ ಅಣಿಹೆ ಮಾಬುಡು ಗೆಲ್ಲಿ ಮೇಲೆ ನೆಕ್ಕ ಎಮಿ ಹಂಗೆ ದೆನ್ ಯೂರೋಪ್ ಹೆಂಗ ಹೋಮತ್ಕ ಬದಾಯರುಗ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಮಿ ಬುಣ ರೈತುಗೆ ಬದಲು ಹಿಂಗೇತೋ ಯೂರೋಪ್ಗೆ ಸರಣ ರೈತು ನುಬೈಕೆ ಹುರಿಯಾಮಿ ರೈತುಂಗೆ ತಿರೇಗ ಫಲಸ್ತೀನ್ ಅಟ್ಟಕ ತಾಯ್ದಕ್ಕೆ ಫಲಸ್ತೀನ ಮುಜಾಹರ ಕೊದ್ದಿ ಫಲಸ್ತೀನ ಹಗ್ಗುತಕ್ಕ ಗೋವಾಲ ಇಸ್ರಾಯೇಲ್ ದೆಕೊಳ ತೆದುವ ಅಮಿ ವರ್ಗಿನ ಎಮ್ಮ ಎಗೊತ ರೈತುಂ ಬದಲು ವಾತಿ ಕೊಮ್ಮೆ ಸ್ವರಕ ಯೂರೋಪ್ ಗೋಮತ ಮಜಬೂರುವೆ ಇಸ್ರಾಯೇಲ್ ದೊಕ ನಮಗೆ ನಮಸ್ ಕಮೆ ಕೊಲ್ಲ ಏಕಮ ಹಗೀಗತ ಬದಾಯರುಗ ಎಮಿ ಹುಂ ಉಫೆದ್ದಿ ಇಸ್ತಿಮಾರಿ ಬೇಣು ಉಫೆದ್ದಿ ತನೆ ಎತನಾ ದೊಕ ಮಿನ ನುಣುಕುಣ್ಣ ಎ ಹಗೀಗತ
1: ಅಜಾವ್ ದೊರಬಡ ಶುಕ್ರಿಯಂಗೆ ತೊಮ್ಮಿ ಇಂಗಿರೇಸಿ ದೌಲತು ಯಹೂದಿ ನಮ್ಮಿ ಅದಬ್ ದಿನ ನಮಗ ವಿಸ್ನಮ ಮಿ ಎಳಿ ಫಿಯೋಳ್ ತಕಾಗುಳಿ ಅವರ ಮುಹಿಮ ಮೌದು ಮತ್ತೆ ಜವ ದಿಸ ಕುಲದ ಪಾಫಿ ದೊರಬಡ ಶುಕ್ರಿಯಂಗೆ ತೊ ಅದು ದುನಿಯ ಕಳಿಗ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಅಳ್ಮ ವಿ ಬಲಾಲಿ ಇಂಗಿರೇಸಿ ದೌಲತು ಯಹೂದಿ ನ ಅದಬ್ ದಿನ ದೆ ಮಿ ಕಮುಗ ಮುಹಿಮ ತಫ್ಸೀಲಿ ಮೌದು ಮತ್ತೆ ಕೆ ತಿಬೆ ಫುಲ್ ನಾ ಹಮೆ ಗನಿಸ್ತೆ ಉಣ್ಕಮುಗ ಉಮ್ಮೀದು ಮಿಹಾಯ ಸಾಬ್ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಅಲ್ಲಾಹ್ ವಕ್ವೇಲಾಣ ಬಾಜರಿ ದುಹಕಂಗೆ ದೆ ವಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್.

0: ටකාමි බේනුකොර ආදාඇත්තකුගේ සාෆ්තාහිරුකම් හුරි මින්වරේ බබල අනුන් මුලි තනුගේ ආම්මු සාෆ්තාහිරුකම් හුරිකොෙන් එ බබල මිකොතා දෙන් හම එහෙම මේ තනම් මිගෙන්න්න කාබෝතකෙච්චා එතනුන් එ උපද්දායකින් ඒ බේරුකුරා කාබෝතකෙති මිහිංගා හුරිහා මරුහලා එක්ග ඒච්චි එබ ට්‍රේස් කුරවෙන්ජෙහේ එහෙම මෙ ට්‍රේස් කුරවෙන ගොයින් එතන් තනුග ගායම් කුරේ ෆහුරිතෝ මිවෙ සමාලෝන් මෙන්ගේ ඉන්ස්පෙක්ෂන් ග බාලාකංකම් මිගේ තුරු මේ පෙස්ට් කොන්ට්‍රෝල්ලක නූනි තනම් මේ වන්න සූෆා සූෆි නූනී අමුම් ෆනිෆක්ස අධි මිහින් ගෙස් මීදා කාලච්චේ මීච්චිහි මේ තනුග තෙරේග උඩේ තො මිවි සල්මය හම වර හාසකෝ බලාකංකන් ගතම්
1: මීගේ තුරුම් ව්‍යපාරි උසූලුන් කාබූතකති තයියාර කුරා තන්තනුග මසක්කෙ කුරා මෝසෆුන්ගේ මෙඩිකල් චෙකප් හෙතුමා හෙල්ත් කාර්ඩෝ කුරුමුගේ ඉශ්‍රායත්ත කිනෙත්තෝ මි කුරියක් ගැන්දනි
0: health carding alo menne dulen nokuran ehnam salon men eba balang mi alo men mitantam mi inspect koreveni ahara ko faharu em ahara ko fahar hama mi befulun alo men ge gawaedu ga bayan ko fawane ahara ko faharu medical checkup e befulun eba hadanche e medical checkup ka himenen je waki kanga men eba hori mi food handlers wi ma hasako eba hadanche intestinal parasite salmonella mi fada mane digestive system mi anna mi kahala waki jarasim taken e bahure kapota ke chawasil wane ehem e kahala kankamu rakka tere fore farate to kashawaru kurumatta ka e alumenge gain e bali nufeni dan nam salumenge hashigadu tere e jarasim ule farate kam ga vedan hem e alumenge atunna e ech rangala saaf nu kurwe kam wannam e ba kaachi ge tere gos ehem mi hunnan e kevigen ege sababun e bak mi kapota ચાવી હા ઉમગે ખંખં એ બદી માવે બેરં હિંગ ઉમગે મસલ તં એ બદી માવે હે મે માલુમેં એ બાલા મી ફરાતકી મી કાબતકે તૈયાર કુરા ફરાતકી મી ફદ બાલે મડુકમ રક્કા તેરે ફોર ફરાતો એ ગોતો મેડિકલ હદં એ બચે હે આહાર કો એ ફાર ગે તો કોમ ફરાતસ
1: આ દે કાબતકે તેગે વાહક અલગુન મે મી દક્કાલે દે બેસ એતરે કોરુંગ કંકમ વસ મી મોડિસ ફૂડ એન્ડ ડ્રગ ઓથોરિટી ઇન ધ તોમી કુરિયક કે દવણી રાજ્ય બેસ એતરે કો વિકુમગે હોતા હોદમટકા કોંકહલા કદતકે તોમી કુરન જહેને
2: એબોવે દે મારુહલાય ફરતમ મકામકી બેસ એતરે કોરા ફરાતે કે ગોતુક એમએફટીએ કે બજહે મી એમિયા રજિસ્ટ્રી વા મોમ વાયરુગા એ બેસ એતરે કુરુમગે હુદમે તો કો દેની MFTAing ami hadafu aminggada huri gudane huna farata ka ekane e base kenoma fohuga base rakka kurane amen kandala famingada rakka kurawen ka yagin kurave farata ka mi base ter kurumga hudda du kurane den ama kurin food ga gota mi hudde ves edi apply kollam mi jeheni hama deeriti portal me duveri ko hama deeriti usa associate kokgen deeriti ga ekum funega faraton registry wegen me muamalata kuriya gendan jeheni then inspection admin request submit kurata masekka to haddus terega admin ehudda du ko den admin me fahak ko fa standard ka beha behe gawaadu ke jadwal de kam hunna kotha huri ha requirements tak huri kam waana ma ekamako misal ka evis kame furi ha manwaana ma men nga unna muddata ehudda du nu kore vidane then hudda negum fahuga me demeon ni base eter kurumuga marhala diveraja ko me behem ves eter kurweni kuriala e behe register kokgen e base raja eter kurumuga hudde hodagen egota register kurairuga ebori varkina eki goggota base register kurwen misal ka diveraja ki 100% importing gaume diveraja base eter kurairuga furtama register vairuga me balani arming benwani me quality issue of fahuri me rangalu products rajyega market and what is he nizam again em arming apadus kandala fumo ne me high standard ki duniyega courier of gaum takuga register of fahunna base rajya kenau ekamako ekata nuwa halat takuga e fada be hen nuli be halat takuga full dose ya nuata enun go gotum me rajya arme mi balanje heming gar tabala e behu gar akka terikan kashawar kurmo fahoga em FTA ng edu kura hudaya ekiga base etre kurave go tame onani de process e base etre kura farata register kurma product register kurma
1: an ma mi registry kuraro

මෙහරගෙන රේගන් එගාර්ජෙහි මේ ඉතිවේ රාජ්‍යකට. ලබයි බිස්මිල්ලාහ රහමාන් රහීම් අස්සලාමු අලයිකුම් අලුමගේ ප්‍රෝග්‍රෑම් ක අඩොසම් තිබෙ හුරිහ බෙෆන බර උෆාවරි වත් කොලන් එදමු අලුමගේ ටීම් තිබෙ ෆන බදල් කොලි මිරේස් තිබෙ ෆන ඇකි ග හම් මාසික තක තිබෙ ෆන වලව තක හුරිහ චක ඇකි කුරේ දාවත මෙහාර ෆැටගෙන් තිබෙ ෆන නන් නොට් කොල්ල වෙන තින තින හතර සුමෙන් හයි සුමෙන් හයි මේ අලුමගේ නම්බර් ක යගේ තුන් තිබෙ ෆන පීඑස් එම් යා මෙදර කොස් ෆුරුත තිබෙ ඩීආර් එ නංගව හතේ බෙෆන මේතුක මම මේ මැසේජ් කොල්ල තිබෙ ෆන බෙන් ෆලෝ අප බෙෆන ගත එහෙන් රේකස් ඔකතන් හම් දෙස් වාදක ඇකි අලුම කුරේ දානි දෙස් වාදු කරේ සවා නංගල කොද PSM මෙදර කොල් තිබෙ ෆන නන් නොට් කොල් දෙබෙන් DR නංගවා දැන් තිබෙ ෆන මැසේජ් කොල් දවා අල්මෙන් තිබෙ ෆන ගුලමු ගෙන්දානා.

0: කීරිතේ කොරුවාණකි එම්මෙ මතිවිරි ෆුයි
1: එපොතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබා ලෙබ්වේ තපාත් හාදිසාතක සබප්තක ගොඩගෙ
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්තෙනි
1: සබබුන් නොසූල්
0: හමේකනි දිවේ රාජ්‍යේ ගඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා
2: කීරිතියේ මතිවේරි පොතේ ෆාගති මගායි හිතායතේ
0: දුවාචේ ගෙනක වම්මාග හොරස් නුකර ෆදෝ දත්ත තිහෙරි
3: ආ කොක්කෝ
0: දත්ත ආදේ මඩමඩ මශායක බලාගෙන් අන්නච්චේ දත්ත මිහාරු මිහුරස් කුරවුණීගේ
3: තිහාද රඟල කුද්දකේ බර බොඩල් සුපුරියා
0: මරු හබ
4: කොම්මෙ උමුරක
5: කොම්මෙ ෆන්තියක
4: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව්
5: 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: කඩින් මෙන්දම ගලවෙකෙච්චෙහි මේ දිවෙහි රාජ්‍යයේ අඩු

0: නී ඉංගිරේසි සරුකාර කොම්මෙ ගොතකස් එමිහුන්ගේ අයිඩියොලොජි කොම්මෙ ගොතකස් එමිහුන්ගේ ඉස්තිමාරි මාසි අනියාවරියස් එමිහුන්ගේ ඉස්තිමාරි බයි මිහාරස් මිහාරස් වෘසත් ලිපිජ ඉස්තිමාර කොරාණි ගෙතන්ත අල්ගොම න හීවණී තමි සාරක ඉස්තිමාරි සමා හිංගජ්ජේ තවමතකන් අරාගණි ගෞමතෝගේ බින්තකා ගෞමතෝගේ මී හයිරාතා ඒ ගෞමතෝගේ රිසෝස මිචි අතෙන් නුදානි නුනුනු ඇමරිකায় කොරණි මිහාරස් එකන්ත ඉංගිරේසින්ගේ ඒ බාර නැති මිහාර එකන් ගද බාරුන් ගෞමතකන් අරා මිහුන්ගේ බින්තකා ඇති හිසා මේකන්ත කොරණ බාර නැති හාම ලිබේර එකන්ත ෆෂන් ඒත එකන් ගේ මිහාරස් එක ඉස්තිමාරි ගොතන් ෆවර්සන් තන් ඇරි දුනු කොෂෙන් නොත් සක ජිබ්‍රෝල්ටා ඉංගේත ඩියෝ ගාෂියා එංගොස් මී බාවර එකේ කුදි කුදි රත්තන් ගේ පොර මිසයක ෆෝක්ලෙන්ඩ් මිහාරස් එක ආජෙන්ටිනා ගේ දෙනිත එකම නුදු කුරෙන් නොත් එමිහුන්න මිහාරස් තන ලිබිපුර තන දුලෙන් නොකරා ඉංගේත එමිහුන්න බාර ලිපිජම් ගද බාන් හිෆාන්සි ෆාන් මිසයක බාරෝති ඇමරිකාවේ ඇමරිකාවේ දෙනිත තන හිෆා වුණොත් තිය වෙනෙසුවෙලා ගේ රයිස් වගන් නැගි වෙනෙසුවෙලා ගේ තෙලු මුලි මුලි රිසෝස් එක්කෝ එමි ඇද්දටදී ඊරාන වෙසම ඒ හැමලාදී එහුරයක්ම කරාම තෙලුගේ බේරමුගේ ඉංගේත ඊරාන කි නුලා රිසෝස් ෆුල් ගෞමේ එම ඊරාන හැම එක්කන් හිෆා ඊරාන් රිසෝස් බේන කරන්නේ ඊරාන් ගේ මෙහ පපෙටක බහට්ටාගේ හැම එකතක් අන්ත කරන්නේ එම මිහාර වෙසම ඉස්තිමාර් කුරි ගහලතන් අන්නානේ ඒ බාරෝතිය එකම වාති කුරි ගහලතන් නුගෙන් දෙවෙන මිහගේ ඉංග්‍රීසි නැකේ මර බයින් නොදුනි ඉංගේත ඒවරගේ විස් බාරින්නේ මිහාර ගේ මෙහත එම මිහාර මි එලි ෆියවුල් තේ කවුරු මෙදන්නේ මිගේ සෞත හැකි ඉංග්‍රීසිගේ තෙරෙන් ආමු වරපඩ මිහාර ඉස්රේල් ගහගේ ඉංගිත් ඉංග්‍රීසි ආමුන්න ඉංග්‍රීසි උරියම නකන බබෙන් නොනේ ඉංගේත රයිස් මිකන අරබයි අවුරුමෙ දක්කේ දයිතු වාකෙන් අවුරුමෙ දක්කනේ ඉංග්‍රීසි දෞලත වදි ෆොයින් යහූදීන්ගේ බාහරා නුෆුස් එකම සෝබු ඉංග්‍රීසි මදු ලීඩර් කන නොනේ ඉස්රායෙල් දක්ක චුප්පස් පුණ දකන්න කරේ ආදි ඉච්ච පුණ දස් පුණ දානි අගමති නොනි හම එකනේ දුලුම් පුණ දා ඉච්චින් කියස් ඉංග්‍රීසි ඒකත් කන්තන් උති එමෙ ඉංග්‍රීසිගේ එතෙර රයියතුන් බදල් වාති රයියතුන් වෝට් නොජි විදානති වෙරිකන් ගෙල්ලි දානති ඒකත් කුරා කවෙමි හාසුක ලේබර් පාටිගේ support base ka warabada falastina taayad kore leba party mekam ekuri ema emihun ekam kurani siyasi beenu emihun verikan da mat ngeta ewasiki leba party ga bay baby phone ge baade magama ge baade falastina meen kam kod deenme kiyafa miha ema emihun na rayyatun ge support gelleti e siyasi gotun libe gelnu fu baddam ve ge mi fiyawale biye e gotu kas mi falastina taka kam kod deka kuri kamen nomi
1: අද අමෙන්ද මි ෆියෝල්තෝගේ වහක දක්කායරු ඉංග්‍රීසිගේ මි ෆියෝල්තෝගේ සබොන් යහුදීනා දෙකොළ යුරෝප්ගේ එහෙන් ගවුම්තකුන් ෆියෝල්වලුමක් කිහවර ගිහිවර ලිබෙන කව ගබු කරේතු ජවත්
0: යුරෝප්ගේ බයි ගවුම්තංගේ බොරි ෆියෝල් අලාප් මි හාර ඉංග්‍රීසි නවරස් කුරිම් විස් ඉංගේද ෆලස්තීනුගේ ආ මස්සලාගා එහෙනම් විස් මි ෆියෝල් අලනි වරන් ආදයක් ෆියෝල් තු ඒ වාගත කි යුරෝප් ආදිය සුති හම හමේ ගාගණක බලක වඤ්ඤා හම වර බොඩ යහුදීන්ගේ නුෆුස්ක වර ගින ගවුම්ත එහෙනම් විස් මදු ගවමගේ බෝඩේ මිසක ස්පේන් ಐಲೆಂಡ್ ಏತ ಮಿಕಾದ ಬೈಕ್ ಗೌಮಸಂಗ ಬೋಳೆ ತಂಕ ನುಫೂಸ್ ಕುಡ ದೆ ಕೊಂಬಗತ್ ಕವಿಸ್ ಮಿ ಮಿ ಯುರೋಪ್ ಮಿ ಹುನ್ನಕಿ ಕೊಂಬಗತ್ ಕ ಸಮಯ ಮುಸ್ಲಿಮ್ ನಾದ ಕಳ ಸೊಲಿ ಬಿ ಹಗುರಾಮ್ ಕುರಿ ಮಿ ಹೊಂದೆತ್ತೋ ಮಿ ಅದಿ ಎಮಿ ಹುಂಗೆ ಕಶಿ ಗಮ ಇಸ್ತಿಮಾರಿ ಹರಕಾತಕ ಎ ಜೀನ್ ತ ಹುನ್ನಾನ್ ಎಮಿ ಕೊಂಗುನ್ ಕಂತಂಗಿ ಏತ ಎ ಜೆನೆಟಿಕ್ ಲಿ ಎಮಿ ಹುಂಗೆ ಇಸ್ತಿಮಾರಿಯ ಹರಕಾತ ಅದಿ ಎಮಿ ಹುಂಗೆ ಎ ಕ ತಕಬ್ಬುರ್ ಕಮ ಎ ಹುರಿಹಾ ಇತ್ತೆ ಫೋರ್ವಾಗ ಉನ್ನಕ ಸಹಗಿಗತ ಕ ಕಮೆ ದಿಮಾವರಿ ಚಿ ಫೆನ್ನಾನ್ ಮಿಸಾಯಕ ದೇವರು ಹಗುರಾಮೆ ಫಹು ಎಮಿ ಹೋಳಿ ವರದ್ದೆಂಗ್ ಸುಲ್ಹವಿಗೆನ್ ತಗೊಳೆನಿ ಏತು ಏಕಮಕ ಸುಲ್ಹವಿಗೆನ್ ಒಳೆಯರ್ ಬಲ್ಲ ಎಮಿ ಹುಂಗ ಮಿಹಿರಿ ಜನಸೇಡ ಹಿಂಗಾರ್ ಮಿಯತ್ತಿ ಹಮ ಫೆನ್ ಇವಂ ಎಹಿವನಿ ಹಮ ಫಾರು ಏತು ಅಮೆರಿಕಾ ಕುರ ಕಮ ಕಮ ಎಹಿವನ್ ಮಿ ಫಾರುಸ್ ಎಮಿ ಹುಂಗ ಅಮೆರಿಕಾ ಕೊ ನುದಿಯೆ ಕಿಯವೆಗೆನ್ ತ ಅಮೆರಿಕಾ ಯಾ ಯುರೋಪ್ ಗೋಮತ ಕಮ ಹರವರ್ ಬಡಂ ಹಿಂಗ ಅಮನು ಜೆಫತ್ ಅಮೆರಿಕಾ ಹೋದ ಯುರೋಪ್ ಗೋಮತ ಕಾಲ ದೆಕೊಳಂಗ ಬಫಿಯ ಒಳಳ ನೇಟೋ ಗ ಮಸ್ಸಲಾ ಗಯಾ දැන් හංගොස් බාරු කන්තත්තෝ ගෙමින ඛයාල් සෆාස් වීම මෙමි අනේ ට්‍රම්ප් කෝ ෆාස් වීම හුනු දිය ට්‍රම්ප් ආ වීම හුන ජී හුනු වස්සදී එහෙනොන මීරණ නගරාගත මොසෙ මෙහුන් දානි දැන් අනෙක් කොළ නු දිය ඉස්සෝ බකි එමි හුන් යත්ති යුක්‍රේන් මස්සලා වරබ්බඩ රෂියාගේ බිරු එමි හුන අයපොයි එහෙන් වීම රෂියාගේ කුරු මස්සලා එහෙන්තරක ගොස් එමි හුන්ගේ මි එක හතියාර ඇච්චි හුස්කොන් එමි හුන් බාර දුවේ නු දානි එමි හුන ඇංගේ අද මුස්තක්බල් රෂියා කුරු මස්සලා ජී දානක එහෙන් වෙක ඊරණ අරාගත මොසෙ මෙහුන් බාර නුයි එමි හුන් නම් මියද කොණෙන් ඒ බාරෙන් අස් අගීගතු ගේත ಯಾವಾಗತ ಕಿ ದುನಿಯೆ ಮಿಹಾರ ಮಾರಿಫಾಯ ಟೆಕ್ನಾಲಜಿ ಅಚ್ಚಿ ವರಬಡ ಟ್ರಾನ್ಸ್ಫಾವೆ ಎಮಿ ಹುನ್ನಕ ಮಿಹಾರ ಕುರಿ ಕುಣ್ ಇಸ್ತಮಾರಿ ಕುಳಿಗಣ ಕುಳೇ ಕಣ್ಣೆ ಏಕ ಮಿಮಿಂಗ ಜೆನೆಟಿಕಲಿ ಜೀನ್ ತಹು ಗೆ ಬಹುರಿ ಅಚ್ಚಿ ಅದಿವಸಮ ಬೊಡಾ ಕಮ ಎಮಿ ಹುನ್ನಕ ಮಾ ಮತಿ ಬೈಕ್ ಕಮ ದೊಮ್ಮಿ ಹುಂಗ ಮೊಳು ಕಮ ಮಿ ಹುರಿ ಹಾ ಇತ್ತಿ ಗೆ ವಿಸ್ನು ತೈ ಮಿಂಗ ಒಟ್ಟೆ ಕವೆ ಮಿ ಹುನ್ನಕ ಕೊಡಕ ಮಿ ಮಾಮಲ ಕೊ ಲಂಗ ಇಸ್ಸೆ ನೇ ಗೆನ್ ಏಕ ಕಮೆ ದಿಮಾವೆ ಗೆತು ಎ ಎ ಎ ಮಸ್ಲಹತಾ ಜೆಹುಡಿ ಮೈ ಗೆನಿ ಎಮಿ ಹುಂಗ ಹಗೀಗೆ ಕಾಗು ತೋ ಹಿ

0: ඇමරිකාස් ගෝමතක මිහර අරාගෙන මිගොත කන්ත කොරණක එමෙන සීකරේට මිහර ඉස්තිමාල් ජමා හින්ගේ ජකම වාලෝග දිමාකරණි තන්තහම අසලා ෆේදා දාම තන්ත මුඩින් එක හම එමිහ මුසුතෙරෙල්ලා හම ගදබාරු මිහුම් වගන්නග රගෝමතක අරාගෙන හම ඒගොත මිකන්ත කොරණ එකම වාගතකි කුරී සමානු එකන්ත කොරවනි කුරී සමානු බොඩි බාර්ත ඉංගේත එමිහුන් එමිහුන්ගේ මෙදුග එහඟුරාමත කුරීරුග වීගොතක එබ්බ කාන් බේ කොර ගඳ ගදවෙන් එකන් කුරී මිහාර සෙමිහන කන කොරණ බොඩ බාරක දිමාක එකන් කුරාක එකම හගීගතකි ඉංගේත ඉංග්‍රීසිගේ මිෆියෝල්ග සෝබුන් කොම්මෙ ස්වරක ඉස්රායිල දිහිලුන් කම්මෙ සන්නානි එහෙන්නම ඉංග්‍රීසි මි ඉස්රායිල එංගේ එංගේත මිෆියෝල් දකුන් ලිබේන මාබුඩු ගෙල්ලෙම නෝනානකන් ඇමරිකා එමිහුන් දිෆා ගෝ තියා එමිහුනක අනෙහෙන් මාබුඩු ගෙල්ලෙම නෙක්ක එමිහුන එංගේ දැන් යුරෝප් එහෙන් ගෝමුත්ක බලායරුග කොම්මෙ ස්වරකන් මෙබුණා රජිතුගේ බදලු ඉංගේත යුරෝප් ස්වරන දන්නා රජිතුන් නුබයි කේ හොරියාමි රජිතුන් ඉතලේගම් ෆලස්තීනටක තායදක ෆලස්තීන මුදාහරා කොද්දි ෆලස්තීන හග්ගුතක ගෝවලා ඉස්රායිල දෙකොල තෙදුවාමි වරග්ගින එම ඒගොත රජියතුන් බදල් වාති කොම්මෙස්වරක යුරෝප ගෝමතක මජබූර වේ ඉස්රායිල දෙකොල නමෙක් ගනමස් කමෙක් කොල්ලන් එකම හගීගත බදායරුග එමිහු උෆෙද්දි ඉස්තිමාරි බේන උෆෙද්දි තනින් එතන දෙකොලක මින නුරුකුන්නා ඒ හගීගත
1: අදව දොරබර ශුක්‍රයන්ගේ තොමි ඉංග්‍රීසි දවලතුන් යහුදීන් නම් මේ අදප් දිනුම නමුක විස්නම මේ එල්ෆියෝල් තක ගොලේ වර මොහිම මවුදු මත්තක ජවදිසා කොල දෙපාෆේ දොරබර ශුක්‍රයන්ගේ තො අද දුනිය කලිග මේ ප්‍රෝග්‍රෑම් ගාල්ම මේ බලාලි ඉංග්‍රීසි දවලතුන් යහුදීන් අදප් දිනුම් දෙ මිකමුග මොහිම තෆ්සීලි මවුදු මත්තක තිබේ ෆුල්නා හැම ගෙනස් දොන් කමුග මේ දුක මිහයිසම් ප්‍රෝග්‍රෑම් දි මලහ වකෙලාන බාජර දුහකංගෙ ද අස්සලාමු අලයිකුම්.

0: ගඩින් මෙන්ද මොංගලිව දෙගඩි 30 මිනිට් මේ දිවේ රාජ්‍යයේ ගැඩු
1: මුචතමා

0: දක්කනි හමක නිමක්සද කට්ටකය මක්සදටකය අගුණ දන්නවා හෙවනි එහෙම මී හම අගුන්මෙන් එහෙම බේරුම් යන්න නොරගොඩු ෆිකෘතකුන් දුරුව රක්කාතරයවගෙන් තිබවේනිය සල්ගුල් මෙන්න මි හගිගත ඒගෙන් අගුණ දන්නවා එහෙම මේ මවලු මත අගුණ මෙන්න තෆසිල්කොන් එගුම කිවසම ර බ්‍යන්ත්‍රයකමකවානේ අද දෙ අවුන් මෙන්න කුරිය බදාධාරුග කොරම සවුල් මෙන්න පහ කොරවුණු ගොත ඉංජිල් ලෝකාක වාහ කවුල් මෙන්න ෆෙන්න එබයි දෙ ඉංජිල් ලෝකා බැහැ ගොතුන් අවුල් මෙන්න වාහක දක්කං ෆශාරුග මී ෆොතුග වාහක තාරීහතකොන් ෆෙන්නවය ගොතුග මේ ඉංජිල් ලේපා වනි ගයගණක මීලාදී අඩ්ඩිහ වන අහරුගාකම එම බොඩන් අවුල් මෙන්න ෆෙන්නන් හුරි අද මී ලෝකා මිෆයි ලිව්වාෆා වනී නොත ලේෆා වනී මේ සෙන්ට පෝල් නොත බෝලිස් රසුල් මීන එකුග ඔොළෙමුන් ඒනයෙන් අඩුයිවුණු වාහකතහුගේ මච්ච බද එ වාහකතකුන් මී එනය ලිබුණු ෆිලාවරතක මතිකකම ගෙන එල්මවරින් මිය බෙකුතුන් ලේ ෆොනට දෙෙන් මී ෆෙල් ලේෆා වනිවස් යුනා නිබහන් කම මි වාහකතහකි අවුරන්න පාහකොරය කමේ හමේ ගොත වර හසකො මී ලෝකාය බෙකුතු ඉජි ලෝකා බෙකුතු වෙස් ගෙන ලියුන් තෙරින් ාකො ෆේ බෝර අද මිකම ෙකුතු බස්කරා බේ රු දාල ෆේ බෝර මී ෆෙල් ලියුන් රුග වෙස් වර බොඩ මී රෝමනුන්ගේ වැරිකමුග තිබි මීහුන්ගේ ගැරුහුම බෙලිගෙන් එලිය ෆොය වාහක අද මීග එම බොඩ හගි දක්ක මීග අවුරන ාකර එක්කමක මී හුරි ගෙන ඉංජි දක බෙකුතුන් ලියවුන් රුග මී නොක්තාය වර බොඩ බෙලි ෆේබෙන් අද හෙම ඒ දීන් එමියුන්ගේ දීනුගේ අස්ලු හගේ වාහකත්තා එෆරා කොල්ලාා නොත ඒ එවාහකත ෆරිහම ගොත්තුව ගෙනමග බදලුග එහි කොමෙස් අමාස මීගේ හිෆා වාකම වර ගෙන බේ ෆරුන්ගේ බස්ථකොන් අගුල් මෙන්න ෆෙන්න්න එක
1: රිසා ලෙහිස්සලාමග වාහක මිර මිහයිසාබ මෙතු කණඩාලා මැක්වැනි ඉරාත් කරවි අමාධමාරය වෙස් මේ වාහකයග නුල මිය බෑක් බද්දලු මීද කරමු රෝගම් රෙකෝඩ් කුරී ආෂ්ට හසන් හුසේලුවී අශේ කබ්දෝ ජමීල් උපෙද්දී අලියබ්දෝ ස්ලාමලේ.